0: මේ ප්‍රෝග්‍රම් ගමි ගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතුකවාදී උත හුෂාලා දේනි හසන් හලි
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක ගාර ජුම්ලා අදදු ෆයිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ફોન ફેંગ ગેસ અધિ મીડિયા નેટ બિલકસ દેખકેને રીલોડ રાસ્ટસ નુની ડેટા પેકવસ નેગેનેંગે મી હમ ડિજિટલ વોલેટ દેને મસ દેબાવાયરુ બિલ નુ દેખકીગેં લારિય વીનુય નેંગીગેં ઉલેક નુજેને હુરિયા ડિજિટલ પેમેન્ટક ફહીપે માફહી

0: මෙහරකඩින් අගඩි 33 මිනිත් මේ නෝදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩේ ගල්ගුන් මෙන් කුරියම් මිගෙන් දා රාජ හඳුනා අශෝක බෑවෙරි වෙලුම අල්ගුන් මෙන් ගේ හුන් තරින ෆුර්සත ඔන්නානේ නුවේ ජිහුමා හමිය PSM එයා මෙදෙර කො මිජෙහනි DFM 91 මි පේජ මෙසේජ් කොල්ලා වෛරු මෞලුමාත් ෆුරි හැම කොල්ලා දී ෆදි මෙගඩීග එ අඩවහාලම් බේනුවා ලවේ ගෙන ලියලා මෙසේජ් කොල්ලානි මිහසබෝ ශෝක ආසබයන් අල්ගුන් මි හිමනාල් දෙනි ෆොයින් හරුගණු ಅದೇ ಫೊಯಿಂಗ್ ಹರುಗಣು ಮಿ ಬ್ಯಾ ಗೆನಸ್ತಿನುಗೆ ಎಮ್ಮೆ ಬೊಡು ಬೇಣುಮಕ್ಕೆ ದೆಂ ಹಮತಿ ಏಹುನ್ ತೆರಿಂ ಕಿಯಾಲಂ ವಿ ಕೊಂ ಫೊತೆತ್ತೋ ನಿಮ್ಮಲ್ಮ ಎಹಿ ತೆರಿವುಂಗೆ ಗೊತುಂ ಗೆನಸ್ತೇ ಬೈ ಕೊಮ್ಮಿಸ್ ಫೊತೆಗ್ಗೆ ತಾರಫೆ ಮಿ ಗೆನಸ್ತೇನಿ ಎಮ್ಮ ಮಿಹಾ ಹಿಸಾಬು ಮಿ ಬ್ಯಾ ಮಿ ಗೆನಸ್ ಮಿಹಾ ಹಿಸಾಬು ಮಿ ಬೇ ಜಹಿಲಾನ ಮಿ ಬ್ಯಾ ಗೆನಸ್ತೇನಿ ಆಶಿದ
1: ಫೊಯಿಂಗ್ ಹರುಗಣು

0: දිවහි FM දිවහින්නායක.
1: නොදිහේ එකෙන් මෙගහත් දිවහි FM ගේ කොම්මෙ ගඩීරෙගේ පුරතම ලවේකවස් දිවහි අමිල්ල රාගේ තව.

0: ඉන්නල දැන් අනේ ඉන්නවට ගොස්ෆ්‍රෙන්ඩ් අනකෙච්චද
1: මම
0: එලව ඉන්න බලාලි ඒති වාන්ජර්නව
1: ආ ඒ වෙදේ කොමෙ විචාන්දෝ
0: ආ මොහිම දවේ
1: මෙහෙමද ති ලව හොදාලන් ජේනාදි
0: ආ
1: උරිහලවත මෙවගුතු මි කොල්ග හොරි ලවත මෙහෙරි හැම පෙන්නංකම සීදා ෆ්‍රාන්ස් ගේ ලවේ කි කොල් ලවේ කම නුවෙන් එගෙ මි ෆ්‍රාන්ස් ගේ ජහප නෙවිය එහෙන් කීයක ස්නේන් එතද
0: ආ ඒක තුතු ආම කො ඉන්නනි ජහප
1: නෑ ෆෂාතන් කොල් සොය දාන ජහප එක මිය කොනේ කා
0: ඒක ඔලේන දෙ ඉංග්‍රේසි අන කෙච් එක අද සීදා එනි හඟ බහුන් ඉන්න අදව
1: විජය නැගේගේ එහෙවජ හයනුව මි කොල් ගෝයින් හෙන
0: එහෙම වනේ දසේදා
1: එහෙන් එහෙන් ගමෙක්ගේ බහු ගෙලවේ හෙනුව
0: එක ඉංගරේසි ඉම්බ ඉන්න අනතා
1: ඉංගරේසි
0: ආ ඉංගරේසින් කොංග සිදේ
1: එහෙන්තා ඔබේ
0: ධාරේ
1: majburu
0: wa gina wane gal kan kan do
1: kombe ka has kuranero
0: asa hinwa mi huna
1: em asha hola ja de ne inge ane kes badal wan kam kam mit kam wa kela inge
0: a team select wan do ka mi gad se ne har
1: a de nimu ge kulin wan select kolla do nimu ge kulin select kolla ne
0: final ge kane de wane final ge fahu af
1: do a fahu af do ओके ओके लानेंगे लव जहाँ देना

0: රීති අබදුව සරීති ඉස්ලාමී උදරෙහුග ෆමාලේෆාවනී හරුදනා ශක්සියෙත්තහුගේ අලිගත විදුවරු
1: අල්ගුණමෙන් එම්මෙන්වස් දන්න ගොතුගා ඉස්ලාම් දීනුගෙ හිමිනේ අලුකම්ගෙ දායිරායා මුවාමලාතුගෙ දායිරාග බයෙක් කන්තත වකි ගොතකක් කුරුම්වනී රසූලා සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරෆාෆා

දිවෙහි FM දිවෙහි නායක නොදී එක මෙගාහර්ට්ස් දිවෙහි FM දිවෙහිගේ මුණෆුව ෆිලුවා දිනමුගා අබදුවස්.

0: ගතියක මේ ගත්ත හෙම මේකටේ කරගුණ කුරියම් මේගෙන්දා ටට ලිකස් මිශෝග වකි ලවෙන් අඩුහාලම් බේනවාකමග වානම DFM 91ක් මෙසජ් කුරවානේ දෙම මේ ජහාලතින ලිස්ක රිකස්ටක ජහාලතින් ලවේ අනි අරගමක මිශෝක හම එහුන්තරන්න ෆෝනු ගුලා ලවාහක දක්කා ලාෆෙස් ලවතන් එබ ගෙනස් දෙම හයිසාබ එහන්තරියක වාහක දක්කාලා ස්ලාමලයිකුම්
1: වාලෙකුම් සලාම්
0: හව
1: කෙනහාලු
0: මාරඟලතිකහලක්මතාස මේවාගේ බාවතය දිනීම මා රඟලුවන් එතක් ගොතකුමස්
1: අදේ චොක්ලට් පනිජය මොය පවන්න වග
0: හිතුම් කාලානද චොක්ලට
1: වග කන්නදන ගෙදරවාකුමසිච්චයිවයිකුටමි ඇදෙන්ද
0: දෙන් ඕකේතා මේ රුලි හදා පෙස් කඥාමන් දෙෙන් ඕකේනු
1: නුම් කරාකන වරම් මීරුක
0: එහනේ බලි දිනීමයේ නුකෑපානිකම නොදී තිබෙවෙන ඒ හර්මෙන් අගස්ලොදෝ
1: එහන්න නොරිහච්චයි රක
0: එම කුඩේරුන්ස රැගත දෙඥාමුන් මේ හොන්න අනි හේනිප තංකොල බොඩුවෙලීම දෙන් දීපිය අනුවන් කුඩකු බුෆලිය වෙස් වරිත කුරෙන්ජෙන් වරක් කුඩේරෙන් බුෆල දේකමවඥාද
1: දෙන්වන්ස්ටමන්
0: හැද එකනි තිවලනි
1: මිහන් වගමතිීග මහිරි දත් තබුණ ඉතිවන්න ගුලාානම සෑපකන් දමුණගගේ කරීග මිහිරි පිහාරෙන්
0: අද නොගුලද එකම්
1: අදිහපරෙන්නුව
0: අදාන තුනී කන්නේගෙන
1: නෝනේ නූනේ හඳාදන්නු නත
0: හඳයි නැතිජයම එක මාන ගොලන්ගේ හුන් කමි ගොල ායෙන් හඳානු කසල් පානද
1: දත්ත එකනගේ ගොලේ නිදහම දත්ත ගුලාන තබේරද බොඩු දත්තගේ දශයම ස්දා හවිර්ගටිගෙන්මන් දානේ කිය
0: සය
1: න ඒදැන් හමයිමගේ බෙල්ලනියගේ
0: දෙ එහෙන් එවෙලායි රාමකුන් ඔන්න කන්තත දෝ ඒ සයි බෝලු
1: සෑමෝනගේ ගවලේරදෙන් හම්පමෙන් දානගිනෙන් කඩාතකුම් සෑබෝල
0: ඒවර මාරංගලෙන්න්නු හිපෑගෙන් ගොස එබෙලා එවෙලොමුග සැබුයිය ආහිකැම්වන්
1: අපගේ නීස්කන්නන හොස්පිට ඩියුට නිම්මාල්ල පන්නර එන වෙස්සන්නන හිපයි හැඩිකායිස්ටේ ඒගමස්මනි උරයාතනකුමස්මනි
0: සලිහෙවිම හබෝදෙන් වර චිරුකුන් ඔලේ කුද්ජන් අබද ස්ත එහෙවී මා එදි පෙල්ලවා හාස කොල්ලාන
1: අඩු හාකු දෙන්න වගේ පරාත්
0: ආකේ එමල්ලවජ හාල දේන වකල්ලාන ගේ

0: නොදේකම ගැත්ති බිහිෙ මොමිගඩි ගල්ගුමෙන් කුරියමිගෙන් ආශෝ ගණිකා විස් බෑවිඩි කවාහක දකාලාන ගුණා ලිෆ් මෙවැනි මලකාය මලකා මල්කාග හාලු කොන් හිසාපකුම් මේ බද්දල්ව සිටින්ද කොන්කම එක තිවලෙන් පිනිිපුර ජහාලා රංගලු ගඩියෙන් නොමි
1: පිනිිපුර ජාලා රංගලු ගඩිය මේකම වර මැත්සේ මිගඩීව
0: එහැන්ද ගෑකටක පහෙත් ජහන් දෙකන් හුන්නාට මිහුණු කන්ද ඒක පහුන් සලිවානතා
1: ඒක පහු සලිවාන පකි ගඩියෙන් නොවන්න දුන්දා
0: නොවේ නොවේ එමිහැකන් හම එම හිගෑම් එම ආරම් ගඩියග නිකුමෙලීම හම උරියාක වෙස්වානි රඟල ද ඒ පොයිත ප්ලේන එහෙවිය ගෙමිගේ මිගට දෙමි සිියාරෙක් කුරුම්ග ගඩි තාහෙවීම ජස්සාද එ හොඟ මෙ ගොති හුරි හැම්ම ඇීම කාක කොෆි ගිරා දෙන එමියගයි පැහැරි
1: එම
0: නෝනේ විසිට් කුරාමිම සම අමිල්ලේව හම ගේතා තිබුණි හමගේගේ ඉහුසස් කුරවෙන් මානෙන්නු හම උන්දෝලි ගිතල්ල තිබෙන් ජෙහෙන පහැට දෙංජෙහෙන ගිරගි රැගෙන්න්න ද රඟල ගෝහි නෝ තිබවෙස් පැහැරි බුණා නයාද මෙමි උනයියා මාරංගලය කිහායිර වන්ද දෙෙන් තිීන් තිබෙන් තිහි ගොස්ස
1: ඇහැන්ද
0: ඕකේ දැන්තියෙන් තිබග වාහක දක්කාලා කොෆී බෝලා ද එකක මශ් වරාතැන් හිංගාලා සාඩි ගොහෙන්නෝ ඕකේ එහෙමේ මයි හුසාම්ගේ ලවේද ජහම්බේ හුසාම් ගෙවකි ලවේත්ත හුසාම්ගේ වල කියන ලව හුන්නාන දෙ මෙ බේනුවා ලව නැති දානෙ විසාාලක කොන් කොල් ලවේ බොනබ විසාාලක ඔය දාන්න හමති බේනුම්වා ලව
1: හදාන
0: ඇ ඕකේ බේනු මේෂ්කා හිම්මේ ගවේනු දිනීජ හල්මිතුරා කන්නුවනං කන්නුවනං මූුණු තීහින්ගෙදේ වකිවී ලෝබින්
1: ලීති
0: කෝචක දිනීසාහල් එල්ලවද ඕකේ හැමල්ලව ජහල දෙනගේ වකිවෙලාන්න

0: نو خوراک نه
1: رو میگه همی گوشه یه گری بس بده اگه نتلی میتورم لیمی هر ریگه میچو بلان لیمی میشه
0: سریگه او گروپ ده میچو بلان دو ఫ్రాన్స్ అది ఫెన్నని కదా కొద్దో అది ఫెన్నని హర గద కొద్దే నిమిగిన దాయర దెన్నేగా బుణాన ఇచ్చేద్దో එහා නොකරේ නොතිබේන මේ බලිවියස් ටීම කියව ෆ්‍රාන්සේ බුණන් කරේ නේද
1: බුණන්
0: කරේ ස්කෝවස් බුණලන් කරේ නේද පෝචුගල් සපෝටරන්න ජාති ගොතුන් එබෝ ඒ කමකුවා ಹಿಮಾಯುಸ್ ಫೋನ್ ಚಾಂಪಿಯನ್ ಕಮಿಸ್ತಾಣಿಗೆ ಮಾಯೂಸ್ ನುವಾಶೇ ಅದಿ ಹಾಮ ತಶೀಫಾಗೆ ರಶದ್ದಾ ಬಯಕಿ ಪೋರ್ಚುಗಲ್ ಕಮವಿ
1: ಸಮವಿದಾನೆ
0: ನೀಗೆ ದೋ ಹಮ ಫುಟ್ಬಾಲ್ ಜದಲ್ ಕೊಲ್ಲವೇ ಫೆಮರು ಮೀ ಹೆಂಗ್ ನೆತಿ ಬಹುಸ್ಕುರ ಮುಳು ಮೀ ಹೇನು ಮಾಡಿಂಗೆ ಸಪೋರ್ಟ್ ಕೊರ ಸಾಹಸ ಕುರ ಲವ ಜಹಾವ್ದೆ ನಿಂಗೆ.

0: TVFM නුව දිහ එක මෙ ගහ
1: දන්තකා ගුලිපවි ික්යාම ්‍රීත ලවසසා
2: රේ ආතෙස් කුරියේ
1: ගේ
0: දිවහිගේ මොනිසු ෆිල්වැදෙනනමුග අබදුවෙස්.

0: දිවහිFM 91.1 MHz දිවහිංග මොනිෆු හිෆිල්වැ දෙනුමුග අබදුවස්
1: මෂූර් ටීම් තකේ නැත කොම්ම ටීමක ස්වර්ගද ටීම එකමකෝස් එකම්බනේ මි නං කියාලා කහල ටීමෙන් නැත මිරේ මිරේ මි වාහක දක්කාදනී සපෝට් කුරා ටීමන් හිජ්ජහුණු ගොතා මෙත නුනේ කමුදියේ කිහිනතෝ මිහා හිසාම හවයක් ගුලාද ස්ලාම් අලයිකුම්
2: වලයිකුම් සදා
1: හව කිනේ
2: මාරම් පරාව
1: ඒ හපා හේවි සතිරි
3: සපෝට් කරාට මොළේ කොයි වදනේ
1: තේ තේ දැන් ඔති බ්‍රසීල් කේ මැච් කොංගේර කොහොමද?
2: දැන් ඔති විහිග.
1: විහිග. කිහාර.
2: ඒ ඩවුන් තින්ගඩ කොමසෙක් එකේ හේවනේ අදින බලන්
1: රංගලක. ඔනිහිරු දුහුගේ.
2: ඔනිහිරු දුහු.
1: ෆස්ට්
2: බෑග්. ආ, දැන් කින බලානේ.
1: හම ෆටිස්නවාද කොල්දාගේ හම මැච් බලන් ඉෂින්නම්. ආ.
2: දැන් කියේ.
1: දෝ.
3: පසේ ගඩිය ගණේ බලා කියන.
1: බ්‍රසීල් සපෝර්ට් කරනි කිනෙන් බ්‍රසීල් නම් හිටදුණේ අස්තු
2: අසිජු බ්‍රසීල් හිටදුණේ වරක් උඩයිස්සර වැලෙන්සියා සපෝට් කර කුඩ මූසම් ඇන්දේ රෙඩියම් යඩේ වෙන්නේ
1: හා
2: හා ඒකුණු පෙන්නන දෝ කුඩේස් අඩියේ පෙලේමෙන් අබදස් බ්‍රසීල් බ්‍රසීල් වලවා කඩ ඔන්නනි ඒ රෝඩ් කප් එන්නේ පෙන්නේ ආ හමන්නක දැන් වර්ල්ඩ් කප් වෙන්නම් පැසීම දෙහෙතරියා එනුගේ දැන් රොනාල්ඩෝ මෙන්න ලෑස් ගදවිය තසියෙරු හම් බරවර නැවි
1: අම්ම බ්‍රසීල් ගේ වෙස් කුරීගේ කුළුන් තෙරියස් මිහාරු ගේ කුළුන් තෙරිය වෙස් කුළුන් තෙරිය කමහින් සීදා දිමායිත
2: දිමුනි
1: ෆේස් ටු ෆේස් කොදි වයි හේ
2: ඒ හින් දිමාවෙත් ආ උමේදු
1: කො නොදෙ බුණ අලුබණ දෙවුන එනසේ වගේ තෙරෙන් කාලෝස වරම් උපාය එහෙම වීම හව හිඟා ලවයක දිමාද දම කොන් කහ ලවේ ෆුට්බෝල් ලවේ තනික්ක
2: නෝනේ හින්දි ලවේ
1: හින්දි ලවේ හා හා කොම් බක හස කොද
2: අඩුවාකු දෙන්න
1: එහෙම වීම දෙන් ගන්න මෙචුක බ්‍රසීල් ක ස්කෝප් මොනද හදාම් වෙන වකේද කිනවනේ ගොයි
2: නේ
1: නේ නේ
3: එම් පජේ දාර්ති හම මොකක් කරන්නේ වඩු
2: කසේ නා දෙලඬු ජානක
1: ආ රගා එහෙම මිංගා අබ එහෙම වර බාජේ රේකේ දෙ
2: ගේ
1: හා අකේද හොසේ
3: හා
1: මිදෙම් බ්‍රසීල් ගේ සපෝර්ටර් නක් කිවර ගින බය නස් රාජ්‍ය ගේ සද් දුනිය
3: ඒක මගේ තමි මිදේ බෑන දිමාගර සදි හොම බ්‍රසීල් ගේ සපෝර්ටර් න අදි විදි මාවි
1: දැන් මේ ලහබගේ ලබේ දියුමේ කුරින් පහා කොල්දන් දෙ වර මෂූරු බොඩති ටීම් තකුගේ මෂූරු නංහිංගා ගින කුළුන් තෙරින් තක මෙවනි හැම ෆුර්තා මැච් ක ලඬු ජහාෆේ ආ එකම එම්ම කුළුන් තෙරේ සියවේ
3: රොනාල්ඩෝ
1: රොනාල්ඩෝ
3: රොනාල්ඩෝ රොනාල්ඩෝ රේගන උස්කොලේ ගෙන්
1: කොනතෝ රොනාල්ඩෝ හැම ගෑග්ගනක රේගා ඉබ්බසරකන් හැම ෆෑග බෝලේ නුජේ බුඤ්ඤස් ආ දෝකර නොආන දැනේ හැම
3: මම ආදා කෝ ෆෙරොනි හැම
1: වර බොඩක් තෙන් පහා කුරේ දෙම වර බොඩ රොනාල්ඩෝ මා කොෆ හොරි කම් වෙස්
3: ආයන්ත වාණිය සයන ආ
1: එහෙම මේ මී වෙසම ම ඔදු මාතේ දෝ කොල්ලම හැම ලව ජහාදාන ලව ජි අවුමුගේ කුරින් හැම නොට් කරන ගොත් තකොරාර කොල්ලාන ඩී එෆ් එම් 91 PSM AI me page search kolla hama na note kormun gendam vi nawagadi baya hame me wagut kolterega alume demihu badanam vihas gina faratta ka gula de vetu
3: no sa ah

0: DFM veri kurema gedani guest RJ mere shwaya kurema dani Arun Hussain Rashid
1: adan mazit me har den gag gana ka akkadi fansas hai DFM yati gadi
0: nge
1: adiye swagote bhai nan note kurema gendam e DFM 91 mi page search ko dan je ni kochako
0: PSM ai
1: ah e page search ko da hum nan note kurema gendam e nokad bhai amen e bhai bagoto mire mi ahani support kora team ang hit devunu gote en
0: ta
1: ඕනි කමුදියයි කීවගෙන් තෝ ඒ ටීම සපෝට් කරන පේෂෝ නී කිහිනෙත් එහෙන ගබ මූස යා වහක දක්කාද ම අර දෝස් කොල්දා මේ මූස යා මිදි මා ඉංගේ අස්සලාමු අලයිකුම්
2: වාලයිකුම් සලාම් කොබල් කේන දෙකොදි
0: වරාගොස්
1: මූස කොන්තා තියොලනි හඳුගේ වාහක දක්කාද ම වල නී කි නෝ
2: හඳු හඳෙන් ඉතේ මිරේ කේ
1: වාහක එන්ද හම එක්ක
2: සිරා හඳු හත්තද මිරේ ඉරේ බස් නේ හඳේ බස් නේ තාරියේ බස් නේ පෙන්නා
1: මොලින් ගෝස් කොටිදරි නෝ
2: ලි හොතියා
1: කලොෆේරේ
2: තමයි මොච
1: ආහා ඒ මූසොප් කොබා ෆුට්බෝල් එකේ ෆෝර් කිහිනම් උලෙනි
2: ඉසා ඒද නෝ ඉතාවරක් ෆෝර් ගම කොම්මෙ දුගස් මෙච්ත බලමුන් දනි හම
1: ආහා අනේ කෙවුන් ගනු හදාලා එකහ කමන්නෙත්
2: දැන් අසු දැන් එමු බලාතලක නොදමෙ දැන් එහෙම ක කෝච් එකම කොම ගම කොපි උරේ
1: ආහා ඒ යකින් කමෙද්ද
2: ඒ යගින් කම මෙහුණ බෙදේනි කෝපිය නුදෙන් නුබෙදේන
1: නුබෙදේන
2: අනික ලෝ කිය ජීතන නුගෝලේ ජහත
0: ගේවා වනිස හැනේ
1: ආ අස්තුස් ගේගේ මේ අලවඩම සීති හැනේ බ්‍රසීල් කුලුරේ
2: එහෙම
1: ආ රෙෆි ෆෙෂිකාසි ගනු ෆුමුණු අඩෝ අඩෝ එහින් දෙන්නේගේ වීකොත් හේලෙවුන් ගිරු ගම් මෙචුනි මිකයි
2: එහෙම දෝ
1: ඒවරු රගලනද
2: ආ තිහෙන් වි කොරෙන් වෙකොස් මෙච්චෙන් යාරා මයික් කරේ හම් අවල් සමට එක් කරේ වෙදියෝ සිලන්නේ ජා
1: ආ විපාරු දැන් අස්තෝ මූසා වර ගින ලඬුත කෙෆෙනේ ඉංගෙ වර ගින ලඬුත කෙෆෙනේ ගාගණ කන් හම බොණඤා මණහෙන් ලඬු නුජහා වරම් මදු මෙචුත කෙ මිනිමි ගෙන් දියේ ඉදෝ
2: ආ
1: එහෙම මස්තු මිපහරු දෙ මල වර ගෝදා රට්ටි කහල ගොතක මිදානි ඉංගෙ
0: අද සතේ ගෝ හම නොයද
2: බලමේ දැන් එහෙම් වි මදෙන්
1: උම්මේදු
2: උම්මේදු කුරේ දැන් මොළවානිකම උම්මේදු කුරනේ.
0: එයා මොඩත පාත ගැස්ස කක උම්මේදු කුරේ.
2: ඒකකු දැන් තිරති ජානකමක උම්මේදු කුරන් අස්ස.
1: ආහා. ආ මෙසියාම මොළියේ දෝ.
2: දැන් එහෙන් තෝ එන්න මෙස් කියන්නේ.
1: ආව මෙසීගේ චරුකේ සම මොළි එනෝ. කී වෙගෙන් නෝ අස්තු ආජෙන්ටිනා මි සපෝට් කරවෙනි. කොබ අස්තු එක සිරකේ.
2: තේ එහෙන්නේ නැතේ.

0: हाँ देंगे ना, दिया हम देंगे इंटरव्यू ना, समझ लेता ना बात एकदम।
1: હા હા હા એમ હું શું કે ઇન્ના ઇચ્છે કે કુળું તેરી આવે છે સુ ટાર્ગેટ ઇન્ટર દો
0: આ દેંગે મોળો માણો મોળો માં દેંગે દે કમેન્ટ
1: રાંગળો રાંગળો રાંગળો
0: હે માં દે ફાઇનલ દિયા મ દેંગે કે કોન ટીમ મે કમેન્ટ ના ગાન
1: ના ગાન દો હા દિવસ ગોતે કે મો સઈંગે
0: હા
1: દેન તે તુર ટીમ મે અને હિંગ સપોર્ટ
0: કરે ઇમટ બેવર હે બે નામા દે ආදී ටීමක හිපට්ට මේ හොන්නන දෙකේ ටීමක අයන් ටීමක සබද වේ
1: මේ පාර්ද මොසවර කුදි කුදි ආබාදීගේ ගෞම්තෝගේ
0: ටීමක බාවර
1: ඒ බෝලේ දෙන් කමස් වරන් හිබ්බරවස බකුරේ ටීම තද
2: එම උර ෆා උකරණි මේ ස්පේන් උකරණ මැච දෝ මේ වරෝගේ නිවෙන් දී ස්පේන් එකේ වලද ටීම
0: ඒ ඉන්ගේ තුන් අදි වර ෆා කොලොන මේ ජාරම් මන් මේ හුන් ආස් මියන් හෙදිච්ච අල්ලන ජාස හදදී
1: මින් නඩු ගෝණ්‍ය ගොස්සල් එදෝ වේ ಜರ್ಮನ್ ಕಾಲ ಬರುಗದ ಗೋಲೆಗೆ ತೆರೆಯ ಎಮಿಹುಂ ಬೋಳ ವದ್ದೀಸ್ ಅಸ್ತು ಹಾಗೆ ಗೊತ್ತೇನೆ ವರಬೋಡ ಶರಫ್ ಇತ್ತ
0: ಅಸ್ತು
1: ಹಿಂಗೆ ಮೂಸಾ ಕುಬಾ ಹಿಂಗ ಲವೇ ಜಹಾದಮಾ ಕೊಲ್ ಲವೇ ಜಹಾದ
0: ಶಿಕಾರ
1: ಕೊಂಬೆ ಹಾಸ ಕೊಲ್ಲಾರ ಮೂಸ
0: ಹಾಸ ಕೊಲ್ಲಾನ್ ಸಿದ್ದೆ ಮಿಹುನ ಅಡುವಾಯ ಮೇನ ದೆನ್ ದತ್ತ ಅಮುಕ ಅಡುವಾ ನೆಮ್ ದತ್ತ ವೇನ ಹಾಸ ಕೊಲ್ಲಾನ್
1: ಆಶಿದ ವರ ದೆರೆ ಫೇಲ್
0: ಆಶಿದ ಏನೆ ಅಬದ ಸಾಶ ಕೊಲ್ಲಾನ್
1: ಅಳುವ ಮೇ ತಿಂಬಿ ಪರಾತ ಮೂಸ ವರ ಬೋಡ ಶುಕರಿಯ ಹೆಂಗೆ ಉಮ್ಮೀದ ಕಿ ದತ್ತ ಅಡುವಾ ಹಂಗ್ ಇನ್ನಾಣಿ ಕಮ ಹಂಗೆ
0: ದೆನ್ ಅಡುವಾ ಇಂಕಂ ಏನೆ ಕೊಲೆ ಪೋಂ ಯೋ ಕೊಂ
1: ಹೇ ಹೇ
0: ಆಶ ವಂತಾನ
1: ಶಿಕಾರ ಕುರುಮು ಅಳವಿ ವಕೇದಾನಿ ರಬ್ಬಾಜೆ
3: ನುದಿ ಏಕೆ ಮೆಗಹರ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿಯರೆಗೆ ಫುರತಮ ಲವೇ ಕವೆಸ್ ದಿವೆ ಅಮೂಲ್ಯ ರಾಗೇ ಕಲವೇ

0: ෑවරු කන්තත්ත හන්නා
1: රිහත් තෑබන ගැස් ෝර්ග දවානකම දන හ රයාම ච ෙස
0: දැ ගුප් ටේජ් මෙෂත ොරතම ගුප් ටේජ් නිම මිදරන රවන්් එන්න රන්් රන්් රන්් කහ ගොතක මෙ
1: වරක් ගෙන ගවන්තවාද කර ෝල්කමින් පර ෝර්කෝ් එකම
0: ශී

0: ಸರ್ ಜಿ ಹ್ಯಾಪಿ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಕೊಳಿ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಸೋಮೆ
1: ಫುಟ್ಬಾಲ್
0: ಬ್ರೆಜಿಲ್ ಸಪೋರ್ಟ್ ಕಿಹಿನೆ ಬ್ರೆಜಿಲ್ ದ ಸಪೋರ್ಟ್ ಕೊರಂತಿಫೆ ಸುಣ್ಣ ನೋಡಿ ಬ್ರೆಜಿಲ್ ದಾಗ ಹೀ ದೇವಣಿ ಕಿಹಿನೆ ಅಷ್ಟು
1: ಏತಂಗ ಏರುವ ಹಮ ಹರ್ಬಣ ಗಿನ ಇಂಗೇನಿ ರೊನಾಲ್ಡೋ ರೊನಾಲ್ಡಿನಿಯೋ ಕಕಾ ಕಫು ಎಮಿಸ್ನು ಇಂಗೆ ಎಹಮಿ ಮದೆ ಇಂಗೆ ಬೇಸ ಸಪೋರ್ಟ್ ಕರ ಓತಂಗ ಏರು ಸಪೋರ್ಟ್ ದೆ ಹರಂಗೆ ಎಮಿ ಸಪೋರ್ಟ್ ಕರ ಮೋತಾಂಡ ಪಡಮು ಏನೆ ಸಪೋರ್ಟ್ ಕರ ಏರು ಬಿಡಿ ದಿಸ
0: ಆ ಸತ್ತ
1: ಒರಿ ಹಾ ಕತಕ ಏಕೇಗ ಹಮ ಒರಿ ದಿಸ ಸಪೋರ್ಟ್ ಕರ ದೆ ಮಿಹಾರ ದೆ ಸಪೋರ್ಟ್ ಏಗೆ ಒಂದನೆ ಹಮ
0: ಬದಲ ಡುವಾಣ
1: ಹರ್ಬಣ ಕೇತೆಗೆ ಸಪೋರ್ಟ್ ಕರ ಬೈ ಬದಲು ಆ ಬೈ ನೋಣಿ ರಾಜ್ಯಗ ನೀ ರೇಟ್ ಪಟ ಆ ಅಬದವೆ
0: ಎಹಮ ದೋ ಕಿತ್ತಂಬೆ ವರಕ ಕುರಿಯ ಸಮ ಬ್ರೆಜಿಲ್ ಹಾಂ ಬ್ರೆಜಿಲ್
1: ಗೊತ್ತಗೊಂಡ್ನ
2: ಬ್ರೆಜಿಲ್ ದೇ ಕಟಾಯಿಂದ ಹಾಲತ್ ತೆಂಗ್ ಮೂಸ ಸಪೋರ್ಟ್ ಕರವಾಕಿ ಇತರ ಟೀಮ್ ಹೋಯ್ತ
1: ತೆಂಗಿನ
0: ನಿಮ್ಮ ಫೈನಲ್ ನುಕುಳಿ ಹಾ
1: ಹಾ
0: ಬ್ರೆಜಿಲ್ ಅತ್ತಿ ಸಪೋರ್ಟ್ ಕೊರಡಿ ಬ್ರೆಜಿಲ್ ಮೀನ್ ಬದಿ ಸೆಬುರ್ತಾವ್ ಬಾರ ಎಮ್ಮೆ ದುರು ಹಂದಾಣಕ ಎಮ್ಮೆ ದೇರವಿ ನೋಣಿ ಎಮ್ಮೆ ದೇರವೆಗೆನ್ ಬ್ರೆಜಿಲ್ ಬಾದಿ ವೆಗೆನ್ ದೇರವೆಗೆ ಹಿಂಗ್ ಹಂದಾಣು ಮುಫಿದ ಕಹದ ಕಮೆ ಹಿಂಗ ಫೇಬೋರ್ತ್ ಬೇಹದಿನಿ
1: ಬ್ರೆಜಿಲ್
0: ಸಪೋರ್ಟ್ ಟೀಮ್ ಗೊತ್ತಿಗೆ ವಾಹಕ ಬ್ರೆಜಿಲ್ ಸುರೇಶ್ මේ අනෙහෙන්දෙන් එම ෆොර්තම ඔබාරාතය ෆොටබෝල් බාරතය කොළොන් රස් කොළගුණින් නොයක ජසිනම්බ නොයක දෙයහරුවන්ද නොයක කුළුණි දෙ එරුද රොනල්ඩ දෙම් පහුන් අන්නම්බර දෙෙන් කුළින්පෙශි එමද එකද ඒරුගේ ඔන්න රොනාල්ඩෝය කුළෙලා ගොයින් ඒ හදා චර්කය සච්චීද නනුමතීක හිදේ තෝදෙන් වරම්මසේ ඒ හිසාබන් දෙ අසු බ්‍රසිල්
2: ම රාල්ටෝමෙන් මේ කාදෝස් මෙ ඇවිියුන් හර හම සපෝට් කරන කරන ගොත
0: තෙන් හම මෝසය බුණිහ නෝදිහ අශෙක්ක වරන් හඳාමේ හම බදිවගෙන් හම රොය රොය රොය රොය රොය ගොසම් මියගේ හයක් ගොබි
2: වරක් ගිරමක දරයි පහරක් තු එයා වහා කොර
0: ඇකද දෙෙන් එක හඳාතකෙන් එබර හෙම උම්මේ දැකි මි පහරු ගෙතෙන් හම මි ෆුට බෝල ෆෝරියකි හම රාජයක හම එක ස්සාප්තකුම ෆෝරි හෙබදේ හම වරක් ගමාන් එකුවරි මාහවලෙක්ග මජා මාහවලෙක්ග හම බෑවරු කුලිවර්තකා ෆුටබෝලාගේ බේරුම් හම ෆෝරි අරුවන්ෙන් වර ගින කන්තත්තයක එක්කොම් විධනි දොකරිය එමි වර හිග්ගා මන්සරේ වරං හිග්ගා මහම එකුවරිකං ෆෙන්න වර තෆාතු වරං එකද උපාවා දුවස් කොලෙන් අස්ත හගී ගොතු හෙම නහම ඒක ඉතුරුන් පිස්සෙම්මුන් බිවනී ෆුටබෝලයක් හම හොරි හා මෙච්තක එන්නු එබ සකානද හිදේ බෙදේන වසී දෙත්ත ගෑම් කොද්දිව හම එයා කොහම රේඩියෝදුන් එබ නොදි හතරු මෙචෙන් එබ ගෙනේ හම ලයිකොන් හම ලයි කොමෙන්ට්‍රී දිවහි කොමෙන්ට්‍රී හම රඩියෝදුම් බෙබ ගෙනෙම ටීමුන් වරන් හිබර වකරේ අල්මගේ පරාතුන් හම මේ ෆුටබෝලයාගේ මේ පිස්සම්ගේ මේ රඩියෝද ටීවීගේ ටීමන් හ වර බොඩ ශුකරදා කොල්ල ජිහනතා ද
2: හර වර බොඩශකරුරජය
0: එම නිහයිසම් මිරගේ ප්‍රග්‍රම් නිම හන්න බ්‍රස්වේදෝ ගරයන් ගුරිය පරත්තක ස්තවතරු මිරේගේ ප්‍රග්‍රාමල්මන්න ෆොනුමග බගේ හිතෙරෙකුතු මිරේමි හරක ඇත්තෙරෙවි ආශිද හල්මගේ ආශි දෙ හුෂමියලියල් මාසින් මෙම පරත්තක ස්වර බාජයර් හමන් රැක්කාතේරියක ගෙදමුන් ටීම්තක කුරියර්ම කාමයාබියන් ගෙදම පකෙදාර්ද ස්ලාවලක.
3: Guests RJ.

0: لاوي كفه لاوي.
1: نوديها إكم ميجاهرتز تيفهي اف ام.
2: ايه ماويس سوتتا لافين
3: اهارم سوتتا لافين
0: ايه لسطوكو ماويس هيمانالا
4: අමිල්ල ෆයසා අන්දෑගෙන් අමිල්ල හෂින් අඩ ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ එහෙම මවෙ සුට්ටා දැවි
5: දුම්ෆයි අහරුමෙන්ගෙ හතුරේ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම්ගෙ සබුන් දිමාවා සිහි මස්සල් තවගා අහරකු හැම් මිලියන වරෙකින මිහු මරුවාකම තෆා සිසාප් තකුන් දක්කා ෆස්නු ජෙහි අවහ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම් හුට්ටාලම හිඟා

0: oppressors, I leave a war, and so on and so forth.
1: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: දෙම්යති FTB ගොනපි ඔල් රයිට් මේග ෆීචර් මිකුරණි ලෙදිසි මි ලවේකි මි ඇල්බම්ගෙ ලවතෝගෙ තෙරෙන් එම් අසරුගද එල්ලව ඉංගෙතො මි ලවෑගෙ නමා ගොලිෆ මිවා FTB ගෙ මානේකි For the babies, kudaku dinna taka. Mee mustakbal ke jeel taka taka hivardi ummidu aakodde fung maane ekuleve thing akuru. Ledisiya ki mizamaan ke R&B music ke faah kureve eta Grammy nomination in hodafawa vara paru ka daadi ke verie. Lave ke namum mibuna fadayang mee hitaka yagin kama hamajeun ke niste laveng. Huriha kamifis din nangalwaane ummide nge bote bune de fada. Memuli album gavisimene hitugeme funang asar kurwane a masterpiece

0: නුවදියේ මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: දෙමෙල්ලවකි වයිටු විට්‍රයි අද මේ මුලි ආල්බම් ගවසිමනේ විස්නුන්තෝගෙ තෙරිය ගෙඹිගෙන් දාන එම් හිමෙන් සිකුන්තුකොළු ස්ටෝක්ලි විලියම්ස් අකි R&B සෝල් මියුසික් කේ මෂූර් බෑන්ඩ් මින්ට් කොන්ඩිෂන් ගේ ලීඩ් වෝකලිස්ට් ආදි ඩ්‍රමා ඒනේ ලිබිෆවණී අසරුම් ෆුරිකෙන්වා හිතුගේ මඩුමොලිකන් දක්වෑදේ හැම තෆාතු ෆාහකුරෙවේ පාරුක දඩින් වයිටු විට්‍රයි මේ මසෙක්කේ කුරණී කීවේ ಅಣಿಯ ಲಿಬಿದಾನಿಕಂ ಎಂಗೇರ್ವೆಸ್ ಲೋಬೀಗ ತಕುರಾರ್ಕು ಮಸೆಕ್ಕೆ ಕುರಣಿ ಕೀವೆ ಗೆಲಸ್ಪಾ ಮಿ ಸುವಾಲಂ ಮಿ ಲವ್ಯಾಗ ಸೀತಾ ಜವಾಬೆನ್ನುದೆ ಏಗೆ ಬದಲ್ಗ ಮ್ಯೂಸಿಕುಂ ಎ ಹುರಿಹ ಸುವಾಲಗ್ಗೆ ಬರುದಂ ಹಿಫಾಟ್ಟಾ ತಿಬೆಫ್ನಂ ಎ ಅಸರ್ ಯೂಸಾಸ್ಕೊಲ್ಲಂ ಜಾಗದೆನಿ ಆದೆ ಜೇಸ್ ಮ್ಯೂಸಿಕ್ಗೆ ವಟ್ಟಫಾಳಿ ಹುಣ್ಣನಿ ಮಿಹೆಂ ಬೈಫಾರ್ ಮ್ಯೂಸಿಕಕೀ ಹಮೇಕಿನಿ ಸುವಾಲ್ತಂ ಉಫದ್ದಾ ಏಗೆ ಜವಾಬೋದಂ ಅಡುವಹಾ ಮೀಹಾ ತೂಕೊಲ್ಲಾಯ್ಚೆಂ

0: දිවේFM 91.1 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: රීඩ් අපතු වෙස්ටි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: Lobby, lobby, lobby.

අදි මූසාගේ ෆාන් විදාළුවි තෙබෑ මිහුන්නායි බිම්ගා වාහා එම්මෙන් ශුකුරු නුකෝ කාෆිරු විස් ෆහෙ හමකෂවරුන් අල්ලාහයි ෆුදි වොඩිගෙන්වා හම්දු ලිබි වොඩිගෙන්වා රස්කලාංගිකං කෂවරේ.